ඉපදේ. රේ මන් ඕට්ලේ හෝ හරනාමා ජා කෑ සිමරන් දුර්මතනා සෑ පාවෑ පත් නිර්බානා රහාෝ.

අසුපදී දුක්ඛංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙව මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරබ්‍රහ්ම කා නාම දිරායේ අන්තේ හොය සඛායි රහව සගල දුක්ඛ දේරා පන්නා සංස්කූර් මුඛලායි